උනේ ෆිරම්ම මං නිප යාල අයෝ ඒටි වලගේ සකන විශේෂ රූපයෙන් තන්ද බාතන සායේ පෙන්වනසයි තස්තකරර අභිනත චත්‍රිබිනුන් සහකාරීකම් සිනේස දලක වාට වන්නස සම්ජන සබයි මම වන්නස වලක්න විශේෂ රූපයෙන් තන්ද බාතන සහන්සකන වෙනසයි